හරයෝ නිසා ඉමසිනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරයෝයිසා ඉම ජීන එම ගියඉඩ නෙබේ මතනෙක් තේබෙස් සන්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: du lac en vieille.
1: FM සනුරසින් සියපොන්තුහත් මෙගාහර්ට්ස් හත්විර්ලලෝ සබුරස් රයිතා සිටි මොර්ලොරොසයි